ස්විමමට එන්න. කොවෑනකට ලබ්ටු කලා මානීලකට තෙක්ව කටිමල අත්තිගෝ අංක්ක මංගට ටොලොක්සම යෝ කටිමලිල අත්තිගෝ ඉලනු නමි උපනිචේනාන් එකල අක්සුට තයිමල්ලෙ තුස කටව තිගුණ සිච්චියක්සටලො කනුවෙන්ගිනිගන්න කනුවෙන්ගිනි තිනිල්ලෝ තේම ඉනුස කවදලගත්ත තමානේලක් සුට කනුව කටලා ඔන්නෙමයෝ මන්න නොමුත්තුවේ අඟක්ක තේම උකයක් උකයොමුලක් තිලුවන්ගුටි තාරම තබ්බග නානකුක නූගයා කයම්මගම කෝමයොමුටිල්ලුග තැයික්ක අංගුට තාපගෙයක්ක කෝමයෝ නේලිලක්සමගම තාවනෙ උඟ හිත්තකොරුම තමාගන් ඉලකෙමුත් සිකූරන් ඉලාන්නෙකු උල්ලාගාලොක්කු අවුල්ලක්සුනෙ උටක් සැබේ වලවම යෝගල කෙමුත් සිකුන් කිසියනෙ උඟ සිත්තකොරුත්තාව සුක්කයිසුනෙ උඟ සිත්තුකොරු උටක්සටවසෝගලෝගල සුක්කගල කාගට කෙම්මේ උල්ලාර්ට වෙනල්ලු නිලු තැයිකනෙ නුන කලිලක්ටුකොත් ඔය කලගම තැයිකනෙ නුනලින්නෙ තේම ඉලක්කෝකුළු දක්සුටි නුනලිවුමව සුම කටරාව මත අංගුන සුප්පිගෙ මිකිගේරණෑබෙන්ඉල්ලො බෙම්මෙන්ඉල්ලො ඉසුවර්ටුමේ ගසුට්ටිලුග අංගොටී කිසියනෙ තැයිකනෙ ලෞට්ටු ගකුණයාලො කෝම්මෙ තමක්කො අංගක්ක උනනෙ උනනේ ආර්ටිලුග නොවාලො මේමුටිල්ලුගෙ තැයික්වා ඉලාන්නෙකුත් කටිලව සෝග හත්තලවටාලුවබොත් කටිමෙන්න සෝගලාවුන්නේටපු සෝකයම අඟුට කලගම ඉලාක්කොට්ටමි ඉලහට්ටමිත්තව අඟයොකට්ටමි අඟයොක්කගින් නිමවටව ලක්සුණු ඔයගෝ ජලිලාවක්කො කටිතිතාලොක්සම යොගු ඉම්මහා 1950 මුමියක්සයකුට්ටව කිසියන් ජෙකිත්තමුත් අයොහත්තයීමුත් කටිතිතාලොක්සම යොගු නොටරහරන සුලි තේම නොටරතාලක්සම පොගු උකි උල්ලුට සිටිල්ලුගො තැයිසිමන සිබුල්ලි පාවිනිියෝගලවාමි අන්නකුරුම්මි තැයින්න ඉනෝගිතුකුළු මියම් හිලමෙරලු ඉනෝගන්නේ ලක්සමයෝ තේම කාවටිලුගො ඊමලමි නොටරක්තාලි ලක්සමත්තරබුන් අක් අන්නකුළුම්මියමි තේම නොටක්කයපල්ලයගෙන් නැසුණු නැජුඉන්නක්සුගො ඔබයනන් ගිතුක්කෝලා පිල්ලපක්කලවාගල්ලොට සෝකයම නොලෑගේ ඉලික්කුසරම ජුටමන්න කොවියසුන්ගේ කටිගේකන්න කත්තසුට තැයිම කොවියසුන්ගිලාගලක් සුටත් ඇවිගේටන්න සෝමලංගෙනත්ත තැයිච්චමනයටිල්ලොකො තමන්න පියුච්චුටි විනක්සාගයා සෝගම ගත්තිකො නාලගයා කතුමුලාවත් අඟ ජොක්කාතින්නේ කොවියසුන්ගි කලවල්ලොට කොවියගේටින් ඉකන්න කලල්ලොට පිච්චියනුම ඔල්ලගයකුජ සුවමු බලවගත්ත තැයික්කව නාලගයහත්තාලු ගක්තලවත්තිකො තැයිම ඉනුස හරසක්සිමයුකු නාලන්න කුරුල්ලුගිය බලවන්නගෙන් මිජූ කළුවන් තැයිම ඉලිගනක්ටවාලෝ කටලවම අංගුටියු ඉලගියගින්නේ එම සුකුජෝයුම යො කටවාගමි සුකුජව වත්සුනෙ තැයිම තමන්න ඉරගී ඉලගින්නම සුනබ්බ කටිමත් සියලක් පාලකොටව සෝවිනයාලොම සුකොට්ටා කත්තසුනෙ ඉලික්කොසිරියගින්නි තුකිසියමි කොජවල්ලුනෙ ඉලික්කොසිය කොජාජුමිල්ලො අතුරයක්සුමි කොජවල්ලුනෙ සුකොට්ටාන සයොගු වන්නර්මන් තැයිමේ පටුවිනේනික්කවා තැයිසුමන ඉලගෙලවටපුර ඉමා නක්කොනයාලුට ඉන්නම උන්ගිත්තො ඉලගිලියුටිසියා කොජිනුම්මො තැයිමේ පටුවිනී කමත්සයා කොජිනුම්මො තැයිමේ පටුවිනී තමන්න තැයිසුමනයටිල්ලුගො ඉලක්කොසයවට්ටුවිනිියම ඉලගේ යවත්සයකොජිත්සුටි අන්නතාමෙන්නි සුකුලවුල සෝවිනියම්මට සුකුජවුලල්ල සෝ උපජම්මිගම පින්නගන ඉලත්සජත්තු කරින්ගිනැක්කි තෑමන්න ඇච්චුවිනියම්මට සීලතු නිලිමාගාලුගින්නි තිගුසිසිමක්ගි කළවගල්ලොම ඉලගින්නි තටිකුම ආසුසිමම්මිගම තමන්න ඉනුසගනු අතුක්සිමගෙවොක් තෑමලේ ඒමල ඉනු යොගුරුලක්තිලුගු පිසුලුට්ටුකුළුලක්තිලුග අල්ලන් ජනවලේ අලුටිල්ලුගු ඉකිට්ටුවලු ලක්සම ඉල්ලු කලා අල්ලටකුළුගා